0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: Ek prarambhik balyavastha shikshak ya prashikshak ke roop mein aap bachchon ke jeevan ko aakar de sakte hain. Aap apna career bana sakte hain. अपनी विशेषज्ञता साझा कर सकते हैं और विक्टोरिया के बच्चों और परिवारों पर स्थायी प्रभाव डाल सकते हैं. अपने करियर को संवारें. अधिक जानकारी के लिए vic.gov.au/kinder पर जाएं. विक्टोरियन सरकार मेलबर्न द्वारा अधिकृत.
0: प्राउड स्पॉन्सर ऑफ 3ZZZ 92.3 FM.
3: ඔබම වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවකු වන්න. අදම ඔබේ සමාජගතත්වය ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තුව ඩොලර් 16යි. සහනදායි හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3ZZZ.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
4: ඔබ සේවකයෙකු හෝ සේවා යෝජකයෙකු වුවද ඔබට ආරක්ෂාව සඳහා අයිතියක් ඇති අතර රැකියාව ආරක්ෂිතව තබා ගැනීමට වගකීමක් ඇත. ඔබට රැකියා වීති ආරක්ෂාව ගැන කතා කළ හැකි වන පරිදි WorkSafe මගින් ඔබේ අයිතිවාසිකම් සහ වගකීම් තේරුම් ගැනීමට ඔබට උපකාරී වනු ඇත. සේවක නිස්ථානයේ ආරක්ෂාව අපගේ පොදු භාෂාව වේ. පරිවර්තනය කරන ලද තොරතුරු සඳහා worksafe.wic.gov.au/sinhalese වෙත පිවිසෙන්න. ඔබේ භාෂාවෙන් යමෙකු සමග කතා කිරීමට සඳුදා සිට සිකුරාදා දිනවල පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා 131450 අමතන්න.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
5: Sandakada pahana
6: gite bavarupa situam kala ape yuge gandharya pravina gayana shilpi sunil edirisinghe
5: anduru kutiya thula
6: singala subhavita sangeete ran salapuna tm charatnyan samagin rasika hadavat amatana sonduru handa deepika piyadarshini
7: aaju kapare lagila
6: මෙල්බන් හිදි එකම වේදිකාව මේ මාස 17 වෙනි ඉරුදින සවස 6:30ට බර්ඩී බීසන් සෙන්ටර් හිදි ප්‍රවේශ පත්‍ර ඔස්ලංකා ටිකට් පෙප් අඩවිය 055 725 023.
8: Proud sponsor of 3ZZZ 92.3 FM.
9: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැන ගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. Melbourne.

0: ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රචේ විසින් බලය ලබා දී ඇත.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: ஷனிதா சாது
1: ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය.
0: කුරු මත පිපෙන මල් මත පිණි රැඳෙන උදේ ඇරඹෙන දිනක බිලිඳුන් මුව සිනාසදේ සෙනෙහස මැවෙන දහසක් හිත වතුන් හදේ සරසයි මේ දිනත් හැම දින කදිම වගේ.
1: ශනිදා ශනිදා ශනි සාදය.

0: දිසානායක දියුල්ගණ එලියා ඉන්ද්‍රජිත් මිරිහාන සංගීතවත් කළ ඒ ගීතය ගායනා කළේ ජගත් වික්‍රමසිංහ. එක්තරා පලාතක හිටපු ධනවත් මිනිහෙකුගේ ගෙදරට වතුර ඇදපු සේවකයෙක් හිටියා. මේ සේවකයා හැමදාම කදකින් වතුර අරගෙන එන. කදක ගැට ගහගත්ත ලොකු භාජන දෙකකින් තමයි ඔහු වතුර අදින්නේ. මේ භාජන දෙකෙන් එක භාජනයක් ඉල් වෙලා අනෙක් භාජනය හොඳට තිබුණා. ඉතින් මේ මිනිස්සයා අර භාජන දෙක කදේ බැඳගෙන වතුර පුරවගෙන ධනවත් මිනිස්සයාගේ ගේ ළඟට යනකොට අර හිල් වෙච්ච භාජනේ හැමදාම ඉතුරු වෙන්නේ භාගයයි. භාගයක් මග දිගට හැලෙනවා. ඉතින් මේ ගැන මේ හිල් වෙච්ච භාජනයට හරි කනගාටුවක් හිතුණා. ඔහු දවසක් මේ කත්කාරයාට කියනවා, අනේ බලන්නකෝ ස්වාමිනි, ඔබතුමා මාව මේ කදේ බැඳගෙන හැමදාම වතුර අරන් යනවා. ඒත් මට හැකියාවක් නැහැනේ ඔබට සම්පූර්ණයෙන් පිරිච්ච භාජනයක් හැටියට වතුර ගෙනියන්න. හැමදාම මගේ වතුර වලින් භාගයක් හැලෙනවා. මට ඒ ගැන හරිම කනගාටුයි. ඒත් ඉතින් මම මොනව කරන්නද? අර කද ගෙනියන මිනිස්සයා hina වෙලා මෙහෙම කියනවා, ඔබේ ගැන කනගාටු වෙන්නට එපා. මම උඹට යමක් පෙන්වන්නම්. මේ බලන්න, පාරේ දකුණු පැත්තේ ලස්සනට මල් වැවිලා තියෙන හැටි. ඒ මල් ඉබේ වැවුනේ නැහැ. ඒ මල් වැවුනේ පාරේ දකුණු පැත්තේ දිගටම වතුර වැටුන නිසායි. ඒ වතුර වැටුනේ උඹේ. උඹේ ශරීරයේ තියෙන හිල් වලින් තමයි ඒ වතුර වැටුනේ. හැමදාම මම පාරේ දකුණු පැත්තට වෙන්නට තමයි උඹව තියාගෙන ගියේ. උඹෙන් වැටිච්ච වතුර නිසා ලස්සනට මල් වැවුණා පාරේ දකුණු පැත්තේ. උඹ දන්නවද, මම ඊයේ ඒ මල් කඩාගෙන ගිහිල්ලා අපේ හාම්පුතාට දුන්නා. ඔහු බොහොම සතුටු වුණා. මට මුදල් ත්‍යාගයකුත් දුන්නා. ඉතින් කොහොමද උඹ කියන්නේ උඹෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා? ඒ නිසා තමන්ට ලැබිලා තියෙන දේ ගැන කනගාටු වෙන්න එපා. ජීවිතේ නරක පැත්තම ගැන හිතන්නේ නැතුව හොඳ පැත්ත ගැනම හිතන්න පුරුදු වෙන්න. ඉතින් කත්කාරයාගේ මේ කතාව අපටත් ප්‍රයෝජනවත් වේවි. ජීවිතේ නරක පැත්ත ගැනම හිතන්න එපා. ජීවිතේ හොඳ පැත්ත ගැනත් හිතන්න. හැම ජීවිතයකම සතුට වෙන්න පුළුවන් දේවල් වගේම දුක් වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. හැබැයි අපි නිතරම කල්පනා කරන්නට ඕනේ අර සතුට වෙන්නට පුළුවන් දේ ගැන. ඒ නිසා හැම ජීවිතයකම තිබෙන ඒ සතුට වෙන්නට පුළුවන් කාරණේ හොයාගන්න. ඒ සතුට වෙන්නට පුළුවන් කාරණේ හොයාගත්ත මිනිස්සු තමයි හැමදාම සතුටින් නිටි.
1: හද බැඳි ගීතය හදවතේ ගැඹුරුම තැනක සිට ඔබට
0: මහින්ද දිසානායක දියුල්ගණේ ඉදිරිපත් කරයි.
2: මව්වරුන්ගේ දිනය පසුගිය සතියේ පැවැත්වුණු බව අපි දන්නවා. Mother's Day කියලා කියන්නේ දිනේට ජාත්‍යන්තරව ලෝකයේ මව්වරුන්ට ගෞරව කරන, ආදරය කරන, කරුණාව දක්වන, පුද සැලකලි පවත්වන විශේෂිත දිනයක් මේක. ඒත් අපි කතා කරන්නේ ශ්‍රී ලාංකික අපිට හැමදාම මව්වරුන්ගේ දිනේ තමයි. එහෙම කියන්නේ එදිනෙදා සැලකලි අපි අම්මලාට කරුණාව, ආදරය දක්වලා පුද සැලකලි දක්වනවා, ඒගොල්ලොන්ව රැක බලා ගන්නවා. අන්නේ හින්දා හැමදාම මව්වරුන්ගේ දිනේ තමයි ශ්‍රී ලාංකිකයන්ට. ඉස්සර කාලේ වගේ නෙවෙයි, හැබැයි දැන් ටික ටික දෙමෝපියන්ට සැලකීමත් වගකීම් විරහිත දෙයක් වෙලා තියෙන බව අපිට පේනවා. දැන් පාරේ අතරමං කරලා යනවා අම්මලාව. ඒ වගේම තමයි දිනෝදාහක් බලාගෙන ඉන්න තැන්වලදී අම්මලාට ගහනවා. ඒ වගේ දේවලුත් අද සිද්ධ වෙනවා, අපිට දකින්න ලැබෙනවා නිතරම ඔය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ. ඉතින් ඒ නිසා අපිට හිතෙනවා ඒ සාරධර්ම අපේ ශ්‍රී ලාංකික සමාජයේ තුල දියුණු කරන්න දැන් කාලය ඇවිල්ලා එළඹිලා තියෙන්නේ කියලා. ඉතින් පුංචි කාලේ ඉඳලම දරුවන්ට දෙමෝපියන්ගේ ආගේ ඒ වගේම දෙමෝපියන්ට ගරු සැලකිලි දැක්වීම විශේෂයෙන් මව්වරුන්ට දැක්වීම කරන්න අවශ්‍යයි. මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අද සනිදා සාදේ හදබැඳි ගීතය වෙනුවෙන් තෝරගත් ගීතය තමයි උකුලට නාවත් එදා වගේ කියන ජනප්‍රිය ගීතය. ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී, ඒ වගේම තමයි සංගීතයත් එතුමගේ තමයි රූකාන්ත ගුණතිලකයන්ගේ, අජන්තා රණසිංහයන්ගේ තමයි පදරචනය. මේ ගීතේ පටන් ගන්නෙ මෙහෙම, උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යුදුරක් ඈතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ මා ඔබ ළඟ අම්මේ. මේ ගීතේ පටන් ගන්නෙ පද කීපයකින් වුණාට එහි තිබෙන අදහස මහ විශාලයි අම්මා ගැන. අපි ලොකු මහත් වුණාම අම්මා ළඟ නිතරම ඉන්න ලැබෙන්නේ නැහැ, අපි දන්නවා ඒක. ඒක ඇත්ත. අපි හිතින් නිතර මේ වුණාට ආදරෙන් කරුණාවෙන් අපි අම්මලාගෙන මෙනෙහි කරනවා. සමහර බොහෝ දෙනෙක් දරුවෝ උස්මහත් වුණාම හිතන්නේ අපිට වඩා කෙනෙක් නැහැ කියලා අම්මලාගෙනත් අවතක්සේරුවෙන් හිතනවා. නමුත් මේකේ කියන්නේ කතාව අනික් කාරණේ තමයි, අපි සමාජයේ මොන තරහතරමක හිටියත් අපි අපේ අම්මලාගෙන හිතුවොත් අපි තරම් ඉගෙන ගත්තේ නැති වුණත් සමහර විට සමහරට ඉගෙන ගත්තා ඉන්නවා, නමුත් සමහර විට ඉගෙන ගත්තේ නැතත් අම්මලා. ඒ අම්මලා ළඟ අපි නොතේරුම් ඇති පුංචි දරුවෝ. ඒක ඇත්තක්. ඒ විතරක් නෙවෙයි, උස්මහත් වෙලා ශක්තිමත් බල සම්පන්න උනත් ඒ අම්මලා ළඟ පුංචිම පුංචි අපි. ඊළඟට මේ ගීතේ මෙහෙම කියනවා, කටුකොහලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ, රෑ දහවල මට සෙවනැල්ලක් වේ සුවඳ ඔබේ අම්මේ මා ඔබ ළඟ අම්මේ කියලා. අපි ලොකු මහත් වෙනකොට සමාජයේ ජීවත් වෙනකොට නොයෙක් ගැටලු වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න එදිනෙදා සිද්ධ වෙනවා. ඔබේ උකුලේ හිටියානම් කියලා නැත්තම් අම්මගේ ඔඩොක්කුවට ගිහිල්ලා ඔළුව තියාගෙන ඉන්න වෙලාවේ මේ සියලුම දේවල් අපේ ගැටලු ප්‍රශ්න මේ හැමදේම අමතක වෙලා යනවා. ටික වෙලාවක් ඉඳලා බලන්න. ඉතින් එතකොට මේ තියෙන ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න අමතකලා හරි සහනයක් හිතට දැනින්නේ දරුවෙකුට. අම්මගේ උකුල තරම් ඔඩොක්කුව තරම් දරුවෙකුට වෙන කොහෙවත් හිස තියාගෙන නිදහසේ ඉන්න පුළුවන් එකම ස්ථානය තමයි මවෙකුගේ ඒ ඔඩොක්කුව, එහෙම නැත්තම් අම්මා කෙනෙකුගේ උකුල. හෙවනැල්ල කියන්නේ අපිට බරක් නෙවෙයි. අපි යන්නේ නැතැන් වලට හෙවනැල්ලක් එනවා. අම්මත් හරියට හෙවනැල්ලක් වගේ අපිට හෙවන දෙනවා එක පැත්තකින්. අනිත් එක තමයි අපි එක්ක ජීවිතේ හැමදාම ජීවත් වෙනවා. අපිට ආරක්ෂාව සලසනවා අපි පස්සෙම එනවා. මවකගේ ගුණ සුවඳ කොහේ හිටියත් කවදත් අපිට දරුවෙකුට දැනෙනවා. අතපය දැඩි වී වැඩි හිටි ඌමා ඔබ සෙවණී අම්මේ, කුරා කුඹියක නියරැස් ධාරේ මතු මතු දාම්මේ මා ඔබ ළඟ අම්මේ. පුංචි කාලේ ඉඳලා අම්මා කෙනෙකුගේ රැකවරණේ තමයි දරුවෙක් ලොකු මහත් වෙන්නේ. අම්මා කෙනෙකුගේ දරුවෙකුට තියෙන ආරක්ෂාව රැකවරණේ අම්මා කෙනෙක් ළඟ වෙන කිසිම කෙනෙකුගෙන් ලෝකේ ලබන්න බෑ. ඊළඟට හැබැයි තාත්තා කෙනෙක් ඉන්නවා. අම්මගේ ආදරේ ඇත්තටම කියනවා නම් ඒ ගුණ සුවඳ අපි කල්පනා කළොත් එහෙම අපි හරියට ඒගොල්ලන්ගේ ගුණ සුවඳ ළඟ අපි හරියට කුරා කූඹියෝ වගේ පොඩි අපි. ඒ තරම් ගුණ කන්දක් ඔවුන් ළඟ තියෙන්නේ මව්වරු ළඟ. අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේම සංසාරේ ඇවිදින හැමදාම භවී හැමදාම අම්මලා ඒ අම්මා අපේ මම්මා වෙන්න කියලා තමයි අම්මලා ගැන අපි කවදත් ප්‍රාර්ථනා කරන්නේ.

0: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ත්‍රිපලිසෙට් ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි. මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: ලෝකයම කතා කරන සිලෝන් ටී කර්මාන්තයේ නිජබන විදියට සැලකෙන්නේ මහනුවරට නුදුරු තෙල්තොට ලූල් කඳුරු අතියාය. මේ තේවත්ත පාලනය වෙන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ. සුන්දර වටපිටාවක පිහිටි මේ වතුයායේ තිබෙන ලංකාවේ ප්‍රධාන වැවිලි අපනයන භෝගයේ ප්‍රාථමික අවධියේ සිහි වටන නැරඹීමට බොහෝ සංචාරකයන් ඇදී එනවා. පේරාදෙණිය හන්දියෙන් හැරිලා ගලහපාර කිලෝමීටර් 36ක් දුරින් පිහිටි ගලහ හන්දියෙන් තෙල්තොට හේවාහැට පාරට තවත් කිලෝමීටර් 16ක් ගමන් කිරීමෙන් ලූල් කඳුර තේවත්තට පැමිණීමේ හැකියාව ලැබෙනවා. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ගල්නෑව උඩුගම ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙනවා. නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක දෙකටම මේ තේවත්ත අයත් වෙනවා. 1835 දී ස්කොට්ලන්තයේදී උපත ලැබූ ජේම්ස් ටේලර් 1852 වර්ෂයේ ලංකාවට පැමිණෙන්නේ රැකියාවක් සොයාගෙන. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17යි. ලංකාදිව ඉනේ වැවිලි කර්මාන්තයට තමයි මේ යෞවනයාගේ හිත යන්නේ. ඒ වන විට මහනුවර අවට විශාල බිම් ප්‍රදේශයක් යටව පවතින්නේ කෝපි වගාවට. 1852 වර්ෂයේ පෙබරවාරි 20 වෙනිදා ලංකාවට පැමිණ නාරංගේන කෝපි වත්තේ සේවය කළ ඔහු පසුව එයට යාබද වල්ලොය වත්තේ සේවයට ගොස් තිබෙනවා. ටේලර් සේවය කළ වතු දෙකම අද අයත් වන්නේ ලූල් කඳුර වතු යායට. මේ කාලේ කෝපි කොළ රෝගය නිසා ඒ වගාව විනාශ වී යමින් පැවතීම වතු හිමියන්ට විශාල ප්‍රශ්නයක් වෙනවා. විකල්ප වාණිජ භෝග ගැන පේරාදෙණිය උද්භිත උද්‍යානයේ පර්යේෂණයක් සිදු කෙරුණා. තේ පැලය ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ 1839 දෙසැම්බර් මාසයේ ඉන්දියාවෙන්. ආචාර්ය වොලීච් නම් අයෙක් විසින් අසෑමයෙන් ගෙන එන ලද තේ බීජ පේරාදෙණිය උද්භිත උද්‍යානයේ රෝපණය කර තිබෙනවා. තේ වගාව ඒ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පැවතුණා. 1866 දී ඉන්දියාවට ගොස් තේ වගාව පිළිබඳ අවබෝධයක් ලද ටේලර් 1867 දී ලූල් කඳුර නාරන්හේන ප්‍රදේශයේ වතුයායේම නිවසක පදිංචි වී සිටියා. පසුව එහි කැලෑ ඉඩමක් ලබාගෙන කම්කරුවන් 200 දෙනෙකු යොදවා අක්කර 19 කැලෑබිම් එලි පෙහෙලිකොට තේ වගාවට උචිත පරිදි සකස් කළා. ටේලර් පේරාදෙණිය උද්භිත උද්‍යානයෙන් ලබාගත් අසෑම් තේ බීජ ලූල් කඳුරේ වගා කිරීමට පියවර ගත්තේ අභියෝගයකට මුහුණ දෙමින්. ඔහු මුලින්ම තේ වගාව ආරම්භ කළ කලාපය අදත් ලූල් කඳුර වතුයායේ දක්නට ලැබෙනවා. ඒ හැඳින්වෙන්නේ 7 වෙනි ශේෂ්ත්‍රය නමින්. මුල් තේ වගාවේ සිහිවටන විදිහට එහි අක්කර 5ක පමණ කොටසක් තවමත් තිබෙනවා. ටේලර්ගේ මුල්ම තේ වගාවේ තේ දළු වලින් තේ කොළ නිෂ්පාදනය කිරීමට වත්තේ තේ කම්හලක් තිබුණේ නැහැ. ඔහුගේ නිවස තමයි ටී හවුස් එවත් තේ නිෂ්පාදනාගාරය ලෙස යොදාගත්තේ. තේ ඇඹරීම සිදු කළේ නිවසේ ආලින්දයේ සවි කළ ඇඹරුම් යන්ත්‍රයකින්. එම යන්ත්‍රයත් ටේලර්ගේම නිෂ්පාදනයක්. එහි ප්‍රතිඵලයක් ලෙස සිලෝන් ටී ලෙස සඳහන් කළ තේ රාත්තල් 23ක් අපනයනය කිරීමට ඔහුට හැකි වූයේ 1872 දී. එහි වටිනාකම රුපියල් 58ක් ලෙස සඳහන් වෙනවා. ලන්ඩන් තේවෙන්දේසියේදී ඒවට ඉහළ අගයුමක් ලැබුණා. තේ නිෂ්පාදනය සාර්ථක වුණා. 1872 දී ඔහු තේ කර්මාන්ත ශාලාවක්ද ලූල් කඳුරේ ආරම්භ කළා. රාත්තල් 23කින් ඇරඹි ලූල් කඳුරේ තේ අපනයනය 1890 වන විට ටොන් 22,900ක් දක්වා වර්ධනය වී තිබුණා. ජේම්ස් ටේලර් ලූල් කඳුර හැඳින්වූයේ ලූල් කොන්දේරා නමින්. ඒ අතරම මහනුවර මාතලේ අවට වගේම නුවරඑළිය අවට කඳුකරයත් එලි කරමින් තේවතු මත උනා. සුප්‍රකට තේ ව්‍යාපාරිකයෙක් වූ තෝමස් ලිප්ටන් 1890 දී ලංකාවට පැමිණි අතර ඔහු අපේ රටේ තේ නිෂ්පාදන ව්‍යාපාරයට එක්වන විට ඔහුට ජේම්ස් ටේලර් සහාය වූ බව පැවසෙනවා. තේ වගාවටම ජීවිතය කැප කළ ටේලර් විවාහ වුණෙත් නැහැ. ජේම්ස් ටේලර් තේ වගාව සම්බන්ධයෙන් දිනෙන් දින පර්යේෂණ කරන්නට වුණා. වාණිජමය වශයෙන් ජාත්‍යන්තර තේ අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට සිලෝන් ටී වලට කැටි කලකින්ම හැකියාව ලැබුණා. වසර 40ක් ලංකාවේ ජීවත් වූ ජේම්ස් ටේලර් එකී කාලය තුළ වතු හිමිකරුවන්ගේ සේවා නිවාඩු ඉල්ලාගෙන ඇත්තේ ඉන්දියාවේ ඩාර්ජිලින් වලට ගොස් තේ කර්මාන්තය ගැන අධ්‍යයනයට පමණයි. අසනීප තත්ත්වයේ සිටි ටේලර් අසනීප නිවාඩු ලබා සිටි අතර 1892 මැයි 2 වනදා මියගියේ අතිසාරය වැළඳීමෙන්. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 57ක් වුණා. ඔහුගේ සිරුර සහිත මිනි පැටිය ලූල් කඳුරේ සිට මහනුවර දක්වා ඇති සැත්තපුම් 18ක දුර කම්කරුවන් සහ කංකානිවරු 24 දෙනෙක් ඔසවාගෙන ගිය බව වාර්තා වෙනවා. ඔහු මහනුවර මහයියා උසසාන භූමියේදී මිහිදන් කෙරුණා. ඔහුගේ සොහොන් කොත අදටත් එහි දැකගත හැකි. මේ වතුයාය මුහුදු මට්ටමේ සිට අඩි 3374ක් උසින් පිහිටා තිබෙනවා. මෙහි පවතින සෞම්‍ය ශීත දේශ ගුණයක්, ස්වාභාවික ජල මූලාශ්‍ර රැසක් ලූල් කඳුර වතුයාය ඉහළ කෙළවරේ දැකගත හැකි. ඒ නිසාම දේශීය සංචාරක ආකර්ෂණය විශාල වශයෙන් මේ වතුයායට ලැබී තිබෙනවා. ඒ වගේම ජේම්ස් ටේලර්ගේ ඓතිහාසික තේ වගාවේ ආරම්භය සනිටුහන්වන බොහෝ දෑ ආරක්ෂා කර ඔහුගේ මතක සටහන් නැරඹීමට සුදුසු ආකාරයට නඩත්තු කිරීමටත් වර්තමාන වතු පරිපාලනයේ කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා 1992 දී ලූල් කඳුර වත්තේ කෞතුකාගාරයක් ආරම්භ කළ අතර පසුව මහනුවර හන්තාන තේ කෞතුකාගාරය ආරම්භ කිරීමේදී ටේලර්ට අයත් සිහිවටන එහි සම්පත් කර තිබෙනවා.
1: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
0: ශනිදා සාදය.

0: සෙන් කතා නිර්වාණාවබෝධය. ෂින්කන් කියන ජපන් සෙන් භික්ෂුව චීනයට ගොස් සෙන් දහම ඉගෙනගෙන නැවත ජපානයට පැමිණ තවත් 13 වසරක් සෙන් දහම ගැඹුරටම ඇදෑරුවා. බොහෝ සිසුන් ෂින්කන් හමුවීමට පැමිණියත් එතුමා වචන ඉතාම ස්වල්පයක් පමණයි කතා කළේ. ඔහු ඒ පැමිණි හැමෝටම කිව්වේ, ධර්මය කියන්නේ පොතින් පතින් හෝ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න හැකි දෙයක් නෙවෙයි. ධර්මය තමා තුලින්මයි දැකිය හැක්කේ. ඒ නිසා අනේ මගේ කාලේ නාස්ති නොකර කරුණාකර යන්න. සිසුවන් ඇහුවා, ඉතින් ගුරුතුමනි කොයිද මේ ධර්මය අප සෙවිය යුත්තේ කියා. ඔබේ නිවසේ පිටුපස කිලුටු වතුර ගලා යන කානු දෙස බලා සිටින්න. එහෙම නැත්තං පැටියෙක් වදන වේදනාවෙන් මොරදෙන එළදෙනුන් වෙත යන්න. එහෙමත් නැත්තං මුල දිරා බිම ඇදවැටීමට යන ගසක් දෙස බලා සිටින්න. අන්න එතන ඔබට ධර්මය හමු වෙනවා. හා යන්න, දැම්ම යන්න. ෂින්කන් හැමෝම එළවල දැම්මා. වසරකට පමණ පසු එක් සිසුවෙක් නැවත ෂින්කන් හමු වෙන්න ආවා. ඇවිත් කිව්වා, මා සෙන් දහම ඉතා කිට්ටුවෙන් පසුගිය කාලයේ ඉගෙන ගත්තා. ඊට අනුව නම් තනකොළවලට ගස්වලට පවා ධර්මය අවබෝධ කළ හැකිලු. ඒ ඇත්තද ස්වාමීන් වහන්ස? ගස්වලට නිවන් අවබෝධ කළ හැකිද යන්න දැනගැනීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද තරණය? එහෙමට ඉතින් ලොකු ප්‍රයෝජනයක් නෑ තමයි, සිසුව තතනමින් කිව්වා. හා එහෙනම් වහාම ගෙදර ගොස් අද ඉඳන් ඔබ ඔබව අවබෝධ කරගන්න වෙහෙස වෙන්න. නිහඬව භාවනා කරන්න. එවිට තනකොළ සහ ගස්වැල්වල නිවන වෙනුවට ඊට වඩා බෙහෙවින් වටිනා ඔබේම නිවන ඔබට හමු වේවි. භික්ෂුව කරුණාවෙන් අවවාද කළා.
1: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.

අපට අපේ ආදරණීයයන් ගැන නැවත හිතා බලන්නට පොළඹවන ආකාරයේ සටහනක් Facebook අවකාශයේ සැරිසරද්දී මගේ ඇහැ ගැටුණා. මේ සටහන ලිව්වේ රංජිත් වීරසිංහ. මං කැමති ඒ සටහන ඒ හැටියටම ඔබත් එක්ක බෙදාගන්න. ඒ සටහන මෙමයයි. අපි කවුරුත් ඇත්තටම තවත් කෙනෙකුගේ හිත ඇතුලේ තියෙන බර දන්නේ නැහැ. පසුගිය කාලයේ සිදු වූ කපිල චන්ද්‍රසේන සහ රංග රාජපක්ෂ සම්බන්ධ සිද්ධි ගැන සමාජයේ විවිධ අදහස් පළ වෙනවා. ඒවායේ සැබෑ හේතු, ඇත්ත තත්ත්වය හෝ ඔවුන්ගේ අභ්‍යන්තර මානසික අරගල අපි හරියටම දන්නේ නැහැ. ඒ ගැන තීරණ දීමත් විනිශ්චය කිරීමත් අපේ කාර්යයක් නොවේ. නමුත් එක දෙයක් පැහැදිලි. අධික පීඩනය, අපහසුතා, ලැජ්ජාව, බිය, සමාජ අපහාස, නීතිමය ගැටලු, පවුල් ප්‍රශ්න, රැකියා පීඩනය, මේවා මිනිස්යෙකුගේ මනස සම්පූර්ණයෙන්ම කඩා දමන්න පුළුවන් දේවල්. කෙනෙක් වැරද්දක් කරලා තිබුණත්, නීතියට මූණ දෙන්න සිදු වුණත් ජීවිතය එතනින් නතර වෙන්නේ නැහැ. වැරදි වලට දඬුවම් තියෙනවා. නමුත් ජීවිතයට තවමත් වටිනාකමක් තියෙනවා. පවුලට, දරුවන්ට, මිතුරන්ට, ආදරය කරන අයට ඔවුන් තවමත් අවශ්‍යයි. ඒ නිසා අපි අපේ ආදරණීයයන් ගැන ටිකක් වැඩියෙන් සැලකිලිමත් වෙමු. හිනාවෙන හැමෝම සතුටින් නැහැ. නිහඬව ඉන්න හැමෝම ශක්තිමත් නැහැ. මම හොඳින් කියන හැමෝම ඇත්තටම හොඳින් නොවෙන්න පුළුවන්. මිතුරෙකු අසාමාන්‍ය ලෙස නිහඬ නම්, පවුලේ කෙනෙක් හදිසියේ වෙනස් වෙලා නම්, කෙනෙක් සමාජයෙන් ඈත් වෙලා නම්, ඒ attention seeking කියලා නොසලකා හරින්න එපා. එක දුරකථන ඇමතුමක්, එක කෙටි පණිවිඩයක්, ඔයා හොඳින්ද කියන එකම ප්‍රශ්නයක් අහන්න ඔබට පුළුවන්. කෙනෙකුගේ ජීවිතය බේරන්න පුළුවන්. අපි නීතියට කලින් මනුෂ්‍යත්වය අමතක නොකරමු. අපි විනිශ්චයකාරයන් වන්නට පෙර මිතුරන් වෙමු. අපි කෙනෙකු වැටෙනකම් බලාගෙන නොසිට ඔවුන් අල්ලා ගන්න උත්සාහ කරමු. ජීවිතය වැරද්දකට වඩා වටිනවා.

0: ரசு முசு சினிமாவு சினே மாயா மாயா மாயா
1: මිමෝසා පියුඩිකා මිමෝසා පියුඩිකා යන උද්භිද නාමයෙන් හඳුන්වන ශාකය ඔබ දන්නවද? බොහෝ අය නම් දන්නවා ඇති. ඒ ශාකය අපි සිංහලින් හඳුන්වන්නේ නිදිකුම්බා කියලා. නිදිකුම්බා හින්දි භාෂාවෙන් හඳුන්වන්නේ චුයි මුයිල් ලෙසට. එය ලජ්ජවන්ති ලෙසත් හින්දි භාෂාවෙන් හඳුන්වන අවස්ථාව තියෙනවා. ලජ්ජවන්ති කියන නම මතක් කරද්දී මගේ මතකයට එන්නේ ඒ නමින් බිහි වූ හින්දි චිත්‍රපටයක්. ඉතාමත් ලෙංගතු පතිභක්තියෙන් යුතු තම භාර්යාව අනීතික ක්‍රියාකාරකම්වල යෙදුණ අයයි ද්වේෂ සහගතව නිවසින් පිටමං කළ ස්වාමියෙක් තමා ඇයගෙන තිබූ සැකය අසාධාරණ බව පසු ඒත්තු ගොස් නැවත සමාදාන වීමට ගත් උත්සාහයක් පිළිබඳ ගෙතුණු කතාවක් පසුබිම් කරගෙන නිපදූ ඒ ලජ්ජවන්ති චිත්‍රපටය 1958 දී ඉන්දියාවේදී ප්‍රදර්ශනය වුණා. නර්ගිස් සහ බාලරාජ් සහනි ප්‍රධාන භූමිකා නිරූපණය කළ ලජ්ජවන්ති අධ්‍යක්ෂණය කළේ නරේන්ද්‍ර සූරි. මේ චිත්‍රපටයේ 1959 දී පැවැත්වු කෑන්ස් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස පාම් දෝර් අංශයෙන් තරං කළා.
2: කවිතා,

है धीरे से धीरे से पलकों के ये गिरते उठते चलकर कहती है कोई आया धड़कन कहती है। 1970 මේ කතාව අනුසාරෙන් ද්‍රවිඩ චිත්‍රපටයක් නිෂ්පාදනය වුණා. ඒ චිත්‍රපටයේ නම එංගල් සෙල්වි. ඩී යෝගානන්ද අධ්‍යක්ෂණය කළ මෙය නිෂ්පාදනය කළේ ටී.ඊ. වාසුදේවන්. ප්‍රධාන චරිත රංගපෑවේ අකිනේනි නාගේශ්වර රාවෝ සමග අංජලි දේවි. පසුව මේ චිත්‍රපටය තෙලුගු බසින් හඩකවා 1960 ඔක්තෝබර් 14 වෙනිදා ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළා. ඉසේ ප්‍රතිනිෂ්පාදනයේ බිහිවීමට තරම් සාධක වුණේ ඒ චිත්‍රපටයේ තිබූ කතාවේ ප්‍රබලත්වය කියලා හිතන්නට පුළුවන්. ඒ ප්‍රබල කතාව ප්‍රස්තුත කරගෙන සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනය වුණා 1965. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ආනන්ද ජයරත්න. මේ ආනන්ද ජයරත්න අධ්‍යක්ෂණය කළ මුල්ම සහ අවසාන චිත්‍රපටයයි. චිත්‍රපටය ආදරයයි කරුණ.

ආදරයයි කරුණාවයි අපේ සිංහල කතානාද සිනමාවලියේ අංක 118 හිමි චිත්‍රපටයයි. ප්‍රධාන චරිත රංගපෑවේ ගාමිණී ෆොන්සේකා සහ ක්ලැරිස් ද සිල්වා. චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ GDS ප්‍රනාන්දු. චිත්‍රපටයේ රංගපෑ අනිකුත් නළු නිලියන් වූයේ විජේරත්න වරකාගුඩ, වික්‍රම බෝගොඩ, ආනන්ද ජයරත්න, MV බාලන්, GT වික්‍රමසිංහ, ජෝ මයිකල්, අයිරංගනි පෙරේරා, සීතා කුමාරි, ඇග්නස් සිරිසේන සහ ගංගා ප්‍රනාන්දු. ළමානිලි අයිරංගනි පෙරේරා දැරියගේ රංගනය ඉතාමත් තාත්වික බව බොහෝ දෙනාගේ මතය වුණා. ආදරයයි කරුණාවයි ගංගා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්. ප්‍රදර්ශනය ආරම්භ කළේ 1965 අගෝස්තු 6 වෙනිදා.

චිත්‍රපටයේ දිබස් රචනා කළේ ජයතුංග ෆොන්සේකා, කැමරා අධ්‍යක්ෂණය භාරව සිටියේ දයා විමලවීර. පණ්ඩිත් අවරදේවයන් මුලින්ම සංගීත අධ්‍යක්ෂණය කළේ රන්මුතු දුව චිත්‍රපටයට. අදට වැඩි හෙට හොඳ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ වූයේ එම් කේ රොක්සාමි මහතා වුණත් ගීතවලට තනු යොදා සංගීතය සැපයුවේ පණ්ඩිත් අවරදේවයන්. ඉන්පසු සිකුරුතරුව, ගම්පෙරළිය, ගැටවරයෝ, සාමා, ලාදලු, සාරවිට යන චිත්‍රපටවලත් එතුමා සංගීත අධ්‍යක්ෂණයෙන් එක්වී සිටියා. සාරවිට චිත්‍රපටයට පසුව අමරදේවන් සංගීත අධ්‍යක්ෂණයෙන් සහභාගී වුණේ මේ ආදරයයි කරුණාවයි චිත්‍රපටයටයි.

පණ්ඩිත අමරදේවයන් මේ චිත්‍රපටයට ඉතාමත් මිහිරි ගීත කිහිපයක් මෙක් කළා. අමරදේවයන් සහ මාගමසේකරයන්ගේ සුසංයෝගයෙන් ගී නිර්මාණ ගණනාවක් බිහි වුණා. හන්තානේ කතාව ඇරුණකොට ආදරයයි කරුණාවයි චිත්‍රපටය දක්වා තිරගත වූ අමරදේවයන් සංගීතවත් කළ හැම චිත්‍රපටයකම ගීත රචනා කළේ මාගමසේකරයන්. ආදරයයි කරුණාවයි චිත්‍රපටයේ ආ ගීත හයම රචනා කළේ මාගමසේකර ශූරීන්.

මේ චිත්‍රපටයේ ගීත ගායනා කළේ WD අමරදේව, නාරද දිසාසේකර, JA මිල්ටන් පෙරේරා සහ අමිතා වැදිසිංහ. රෝහිත විජේසූරිය මහතා අමිතා වැදිසිංහ මහත්මියව WD අමරදේවයන්ට හඳුන්වා දීමෙන් අනතුරුව අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණනාවකට ඇයව ගායනෙන් සම්බන්ධ කරගත්තා. ආදිරයයි කරුණාවයි චිත්‍රපටයට අමිතා වැදිසිංහ ගායනා කළ මේ ගීතය සංගීතවත් කළේ අමරදේව ශෝරීන්. පද සංකල්පනාව මහගම සේකරයන්ගෙන්.

සියල්ල පටිගත කළේ දළුගම සරස විචිත්‍රාගාරයේදී. අද රසමුසු සිනමාව සිනමායේ අංගයේ අවසාන ගීත ලෙස මාතෝරා ගත්තේ ආදරයයි කරුණාවයි චිත්‍රපටයට මහගම සේකරයන් රචනා කළ පණ්ඩිත අමරදේවයන් සංගීතවත් කළ නාරද දිසාසේකර අමිතා වැදිසිංහ සහ ජේ ඒ මිල්ටන් පෙරේරා ගායනා කරන මේ ගීතයයි. ඉතින් මතු දිනක තවත් මෙවැනිම සිනමා නිර්මාණයක් ගැන කතා කිරීමට අපි එක්වෙමු. අද ඒ ඓතිහාසික සිනේ චාරිකාවට ඔබව

0: ආචාර්ය වික්ටර් රත්නායකගේ සංගීතයට ගීතේ ගායනා කළේ ශ්‍රීපාලි එදිරිසිංහ.
1: අනේ විජේ, ඔයා මට මොනවද තරම් දුන්නේ නැහනේ මදර්ස් ඩේ එකට. මම බලාගෙන හිටියේ ඔයා මට මොනවද අරන් දෙන්නේ කියලා.
2: හරි හරි, මම පොඩ්ඩක් බිසි වුණානේ. මම මොනව හරි අරන් දෙන්නම්කෝ.
1: ඒකනේ, මමම මතක් කරන්න ඕනේ ඉතින්.
2: ඔයාට මොනවද ඕන කියන්නකො. එහෙනම් මම ඔයාට iPhone එකක් අරන් දෙන්න.
1: එපානේ, මගේ මේ iPhone එක තාම හොඳට තියෙන්නේ.
2: එහෙනම් මම ඔයාට වටින අතුරුලෝසුවක් අරන් දෙන්න.
1: අපෝ එපා, අතුරුලෝසු නම් මට ඕන තරම් තියෙනවා. රෙඩිට් එක.
2: එහෙනම් ලස්සන හොඳ වටින සාරිය.
1: සාරි එපානේ, මගේ අර ඇඳලවත් නැති සාරි තියෙනවා ඕන තරම්. අනිත් එක මන් දැන් වැඩි සාරි අඳින්න කැමතිත් නෑනේ. මට නැති දෙයක් අරන් දෙන්නකෝ.
3: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
4: The following program is in Serbian. Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win a return ticket to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive Prize Draw. Don't just listen, join the 3ZZZ family today for just $16 or $11 concession. Head to 3zzz.com.au or call us now on 9415192. Thanks to our station sponsors, My Travel Solution, Museums Victoria, Nova Cinema Carlton, Melbourne Zoo, Chemist Warehouse Brunswick, Charmuel Films, Bunnings Brunswick. Terms and conditions on our website.